අම්මට අපි වෙලේලවීම ටික ආත් පංනක්ටෝ මෙට සයානයක් තේලාවත්සාාව කන්න ඉලගි ලක්ටවටට සක්සෝගයාන අට නිලාවත්සාාව කනව නොවු මිපි වලය පෑනික් පටන් සිලලරගයාන ඇබලිගුණට මානකි වල්ලමෙන් අම්මාකචං නිවනිටු සංනාත් අම්මාලු තලූ තුංගසුලාෝමිගිත්සි. Do say examine.